0: ಕಾರ್ಯಕ್ರಮ ಕೂಡ ಪರಿಸರ ಸಾವುಂಗಿ ಆರಕ್ಷಾ ಸಹತಿ ಕಿರಿಮೆ ಅವಶ್ಯತಾವೆ ಮೀ ಸಿಯಲು ಊಮನಾವನ್ ಸಹಿತ ತಮ್ಮ ಅಪಿಯ ಅದ ಮೀ ಸ್ನಾಂಡ್ ಪೆಮಿನಿ ಮಂಗ್ ಹಿತನವ ಆಪಿ ಫಲದಾಯಿ ದೇಶ ಈ ಕಟಿತು ಏ ರಮ್ಯ ಸಮಗ ಸಾಕತ್ಯ ಕರ ಇದ್ರಿಯೇ ಇದ್ರಿ ಬಂದನಾಗಾರ ಮೀ ಆಕಾರ
1: 政府承认除监狱管理和安全漏洞外，长期严重超员是诱发此系列骚乱的重要因素。骚乱发生时，全国在押人数已超过 4.1 万人，远超过约 1.1 万人的设计容量。
0: පෞගේ කාලේ යම් යම් ගැටලු මතු වුණා. ඒ ගැටලු මේ වෙනකොට සමනය වෙලා තියෙනවා. ඒ හින්දා බන්ධනාගාරයේ මේ විශේෂයෙන් මේ බලන් සේන.
2: ශ්‍රී ලංකා ලංකා ජින් සි නි ශෝ ෆා. යෙන් ශි ෆා ගුවන් තුයි ශෝ නියන්ලින් ඉන් සි දන් දි ශෝ හුයි ද ජි දා ජෙන් යි. චෙන් ෆෝ බ්‍යෝ ශි ගයි ගෝ මු බ්‍යෝ ජි ශෝ වේ ලා ගෙන් ෂු බි දුවන් ෂෝ ෂු අන් ජෙන් ජි යා. ති ෂෙන් ස් ෆා ෂෝ ලු ඉ ජි ශෝ හුයි ගොන් සි නි. ෆෝ හෝ වේ ශි යන් ශි යෙන්. ශ්‍රී ලංකා කොලොම්පෝ බෝ ඩෝ.
3: 英国的传奇歌手邦尼·泰勒的葬礼17号在他的家乡威尔士斯旺西举行，数百名歌迷聚集在教堂外向这一位享誉全球的歌手做最后的道别。
4: 数百名来自英国各地的歌迷在17号涌上威尔士斯旺西附近的街头，沿街悼念这位传奇歌手。泰勒生前在音乐界的朋友在告别仪式上发表悼词，回顾了他的音乐生涯。
5: Bonnie was always a star, but never a diva. She still felt that she was just a girl from Skewen, and she never forgot her roots or where she came from. She would have been amazed and very gratified at the massive outpouring of love from all over the world that has occurred since her sudden and unexpected passing.
4: 众多歌迷在教堂外举行了他的追思会，有人献花、鼓掌、合唱他的歌曲，向这位威尔士歌手表达最后的敬意。
6: Well, having grown up as a singer in Pont y de Lys and Swansea, she's someone who's inspired me hugely throughout my whole life. She's such a warm person. Even if you don't know her, you feel that warmth.
7: I actually knew Bonnie Tyler. I know her sister.And she was very good because I do a lot of charity work. She always used to give me photos of herself to auction. She was an amazing icon, and I think she'll be sadly missed all over the world, to be honest with you.
4: 这位曾获格莱美提名奖的威尔士流行歌星，凭借1983年荣登排行榜榜首的抒情金曲《心之泉石》而享誉全球。他上个月在葡萄牙一家医院去世，享年75岁。当地民众认为，他不仅是一位享誉国际的歌手，更是威尔士音乐文化的重要代表。凤凰卫视杨慧琛、王伟，伦敦报道。
3: 感谢您的收看，下一节的新闻还会有更多的消息，稍后见。
8: 细微末梢，激活无限感知，联系每一寸神经，牵引万千热点，一眼洞察全局关键。阳光保险凤凰焦点新闻，每天凤凰卫视资讯台。阳光保险凤凰焦点新闻，由阳光保险集团赞助播出。保险就是阳光，阳光保险集团。黄河西来，太行东至，一山一水铺展北国山河，三晋古韵，燕赵豪情，中原风骨，这片土地沉稳厚重，包容万象。从唐构古刹到殷商故都，岁月遗存里藏着华夏文明的传承密码。山河不语，文脉回响。暑假游之太行山行，筑梦天下。星期日下午1:30，凤凰卫视资讯台。